මිහුගේ හිත ගාවේ හරුකර්ශවී ෆහ ඒ හිතන් හිලේකේ එ ෆදයි නුවත එයවරවෙස් හරුකං ගදේ එහෙනී හමකශවරුම් එයින් ෆෙංකෝර්තන් උපෙදිගෙන් අන්න හිල හිල තවග තෙරෙන් වේ අදි හමකශවරුම් ෆලිෆලිවෙගෙන් ගොස් එයින් ෆෙන්නිකුන්න හිලවෙස් ඒග තෙරෙන් වේ අදි හමකශවරුම් අල්ලෝහ බිරිවතුමුගේ සබබුම් තිරිය ෆාබා හිලවෙස් ඒග තෙරෙන් වේ තියබෑ මිහුන් කුරා අමල්තකාමිදු ගාෆිල්වෙ වොඩිගෙන්වා කලවකම්ගා අල්ලෝහ වොඩිගෙන් වේ.

ආෆකුම් එමීහෙක්ගෙකු එමීහකු වශාරෑ මීහුන්නේ එබහී එවරෙන්ගේ කුත්තවගේ තෙරය ගෙමිගෙන් මීහුන්නේ නරකාගේ අහුළුවරින්නේ එවරෙන් එ නරකාගා අබද දෙමිති බේහුටේ.

මීහුම් එෆයි කියවන් වී හක්කු ගොතුගා එෆයි කියවා උලති එවරෙන් එෆොතන් ඊමා වෙත අදි එෆොත කාෆිරුවා මීහුන් දන්නාශේ ෆහැ එවරෙන්නේ හම ගෙල්ලෙනිවගෙන්වා මීහුන්නේ.

මෙ ප්‍රගාම්ගා තිබෙෆලොන් තියාඩවස්වී සතේක භාවිස් වන පිලාවල් මෙ ප්‍රගාම්ගවිස් ෆිලාවල නංගවෑදැ වී අල්කාරී අලී වහිද අබ්දු රහ්මාන් දැර්වරනකී හලීමත් සහුද ආදම් ආයිෂත් රිස්මා අලීෆා හසන් අදි රෞදා මහම්මද ප්‍රගාම්මු ෆෙද්දී අඩුගොඩු අලී රාසිී

ගඩින් හැඳුනු අශෙච්චෙහි මේ දීනුගේ අඩු ස්ලාම ලකු දෙදුනියගේ පාජරික මං හෝතුමා මසකෙ කුරුම්දා එම්මහා මුස්ලිම හොන්නා අහතුන්න උෆාවෙ රෝගදු කොලකන් ඉදෙන් මියදස රන්දෝදි ප්‍රෝග්‍රෑමයක් මි බද්දල් කොලේ අල්ගුන් ආයිෂත් නැසෙම් රන්දෝදි මි ප්‍රෝග්‍රෑම්ගා අල්ගුන් මෙ හිමනාලෝ මෙන්නනේ ඛුලාෆා රාෂ්තුන්ගේ තෙරෙන් උමර් බින් ඛත්තාබ් රදියල්ලාහ් අන්හු මෑවගෙන්වා ඉස්ලාම් දිනටක කුරෙව්වි මසකෙ පුල්තක আদি එකලෙක් වාණුගේ දිරිරුන්ගේ ರೀತಿ ವಾಹಕತ ಪ್ರೋಗ್ರಾಮ್ ಆಯಕು ಕುಡಕುಡ ಒಗತು ಕೊಳಗೆ ತೆರೆಗ ಬದ್ದಲ್ ಕೊಲ್ಲಾಣ ಕೊಮ್ಮೆ ಇನ್ಸಾನಕವೆಸ್ ಮರಾ ಕುರಿಮತ್ಲಾಂಚೆ ಮೀ ಕುದುರತಿ ಕಾನೂನ್ ಮರುಮ್ಗೆ ಕುರಿಂಗ್ ಅಳ್ಗುನ್ಮೆ ದೆದುನಿಯಗೆ ಹಯ ಪಾಚರಿ ಕುರುಮಟ್ಟಕ ಗದಾಳ ಮಸಕ್ಕೆ ಕುರಂಜೆ

0: පංච මිනිකා ජනවර්තකත්
1: න ඔවුකොෆාවා ජනවර්තක
0: මේ සිරවාන් කරවාන් කොම් බෑන් ල
1: සවාරය වඩා ගන්නවන්
0: මේ සවාරෝ වෙච්චත්
1: මේ ජවු බුදු දියුණවරේ දුල බාරෝච්ච
0: අද මේ කාවෙසෙච්ච ආර්මි ඒක එකති කත්ලා කත්තයින් කේම් ඒක බස් වරම් මේ මේ මස්ගඩ ඵල අදී සර්මී මතු වෙච්චි මේගනයි කොන්ඩහකෝ අහරමගේ රාහු තුහාමගේ සහර හිජාත්ග සහරයි
1: ආරභි කර
0: හගීගත්ක කජයන තියගෙන වරං අජාවච්චි තිය හදිය ෆිරෝන් හිප්ල ෆාරිකම් වද්දාන් කදේම මිරහත්තියා බේනමකි කොබ
1: ආරමගේ ඉමාම් ඉප්‍රහම්ගේ ෆාන වෙදුමන් එරුයි මිසුරුග ජාරිය මිහරු විශ්නු ෆුතුුණු ිරියම් බේෆ්ලක් දිපඩාග මිහර එබේෆ්ලක් කෑවෙන් ෆුල් බල්ලවගන්නව අමුරු ෆුරුමු ඒනගේ බප්ප අරිහුග දන්නවාගෙන් බේනුම් ෆුල් වනි එකමන අත්තිමාග මිසුරු බේෆ්ලක් හෝදෙවම වීම අහරම් මේ බේෆ්ලක් හෝද කෑවනී කන්තම් ජෙසුම
0: එහෙම්වීම කදේම ෆිරෝනා බදල් කරම ෆා ෆරෑගන් දානි කදේමෙන් ගුවානා කෑවන්ය බේනුවා අංහන් කුජා හෝද මිසුරු උස්සොයිදත්තා මෙමෙන්න දොරර්ථ හුලුවා අයෙන් ගන හදිය හදාගම් වදේ මේ ඔලතෝකා ජනවර සිංගා මිනිකා කුරුමති බිරෙන්නු ගන්නානත
1: මේ රස්කෆන් මේ විනකාච්ච මිනිකා ජනවර කුරුමති බිරිනු ගන ඔන්න අකන්න කරේ
0: විනකාච්චක ඒක ෆේරාදත වැක්කෙමස් නොරේත එකම කොයි වැහපද හදිවිච්ච ජමලා ගෙරියා හිමාරපුරවෙස් හදවේවාල් එන්දිය දතුරුග සවාරුම් සහ ගෙරිගඩයුතුක බේනුම් කර විදානත අති හඟුරාමග මාපට එන්දිය අතියයි නොරක්කාතර හැති අරත අස්මති අංගුරාම් කුරා මීහක ජමල්වතී හඟුරාම් කුරා මීහෙක්ගෙ තපාතු වරබ් බොඩුවාන් කලේමෙන් දිහෙම් බුණාර් තී සහරාග මීහ ජමල්මති එම්ම ගිෙන හඟුරාම් කුරා මීහ බල්ල එක අහ බල්ලෝ අන්න සිපය ඒක බාර ප්‍රකෘතියේ හමහමකම මෙවතරගේ සතේකස් ලිබිජ්ජ මීහක আদি නිකම තම්රින් ලිපාවා සතේක ස්වාණු ලිබිජ්ජ මීහගේ බාර්ග දර මුලි දුනියන්න මෙවතරගේ සතේකස් මහරගෙන ස්ටිෆානන්ත අලෙමින් නැගෙන පදන් අහන්න කී කයම ගස්ත නැස්පවා මී ආර්මගේ කාප් ෆෑන්ස් නුකේෆානි සහරාග බඳතෙන මිහුන්න කී කලෙම පද යමාලි ගුඟ බයි එමිහු මිස්රන් ගස් මෙතන වෙරිවැග අදම බොඩු වරිකන් හරම නොපද්දාද කලේමෙන්ගේ ඉමාම් ඉබ්‍රාහිමන් අහරගේ බප්ප වරක්කමේ හිත්තේ එහෙම්වීම නිකා සතයකස් ඉබ්‍රාහිම හරමන දෙව්වාන් දැවත් නවාන කහන්න එගේ
1: ඉස්සත්ත රස්කෆාන් අල්ලෝග හලල් ඉබ්‍රාම් ගෆානමත් ්‍යෝබස් පුළුමෙනුව මනික් ාන් විදන්නවා එකලේ ෆානු ඇපපුළග වානම ඒච්ච කිතම අක් බඩුවෙස් මනික් ාන දෙවවාක එකලේ ෆාන් දහිවත වඩ නුගන්නවා එකමක් විපද අස්ත ගෙන්ගුළුම තරබියත් කුරුමකි වරන් උදගු කම එකමගේ බුර ෆුලාහාව මීහකන් නූනි එකමග හබර මනික් පාන කන්න දෙවන් නික මීනා ස්වාල් කොල්ලවා මී ජුවන් අවරුබුණු මුලොත් චුරුම් ගබිලාවරිය
0: රැස්කෙපාන අඩස්සවල්ල අරුගන් මෙෙන් සහරා තෙරය නුකුමේ එතක රේතකා දුවස්තකින් එතනුගා හේද කුරම් මෙවොත්තරුගේ අස්සෑන් තකුන් ඇනෙක් ෆිනේතු ඒරු ඒගේ තබියතුගයි වරවගු අදි නුකියමන් තෙරියෙච්චෙ අදි වරක් ගදපද අනියාවරෙසිච්චේ අල්ගුණුවෙන් තෙරෙන් දිහ ස්වාන්න මීග තෙරෙන් අහෙක් කියමංකෝ කාමයක් කොල්ලවැනී වරං උඳපු ඉසත්තර රස්කවාන් රස්කවාන් එදිවඩා ගන්නවා කතත්ත කොද්දේට මීහකු බේනු පුළත බල්ලෝ අවගලකි සමයදාබුල් ගතර අවගලකි අවගලුවේ ගවම් අමාදිකුන්ගේ වෙරියා නිපද සතේ කාස් බේරුම් පොළතො
2: ආ බේනු
0: ආ රස්කිපානට්ටක අවගල්මේ ශිකාර්කුන්ගෙන් ගෙන්න අස්තක අවගල්මේ මසික්කතා ගුලේ අගු දෙවාගන්තො
2: යාවරත්ත බේනුම් වනි
0: කොම්මේ අහකක් ඔඩි
2: කොම්මේ අහකන් ඔඩියකේ
0: ආ බොඩු ඔඩිය ඒ අවගල්මින්ගේ රහ මඩිපානුන්ගේ රහ පයිද වකිකුරා දොළුකඩුග දතුරුකුරමට්ටක
2: එකම කලේම දතුරුකුරණි සයිනා ගුතුරුගාව ශාම්කණ්ඩුන්
0: ඒ වර දිගු මගේ
3: ಕುನಿ ಸಮಾನುಗಾ ಅವಗಣ ಮಂಗಿ ರಹುಗ ಗಸ್ಗಾಗಿ ಹುರಿ ಅವಗಣ ಮಂಗಿ ಕಾಬಫೈನ್ ಒಡಿಬದಿಗೆ ಕಡುಹುರಸ್ಕೊಂ ಓಣ ಸಹರಾಗೆ ತೆರೆಯಿನ ಲಾಫಾ ಬಿಸ್ರುಗೆ ಸಾಯಿದ ದತುರ್ಕುರಿ ಐ ಬಿಸ್ರುಗೆ ಗಿಫ್ಟ್ ನಮಕ ಕ್ಯಾರ
2: ಹೆದೆ ಹೆದೆ ಏ ರಸ್ಕಿಫಾನ್ ಅವಗಣೆ ಸೇವಾ ಕಾಡು ಹಿ ಅವಗಣ ಮಂಗಿ ತೆರೆಗಾ ತಿವಿ ದೋಸಿ ಮೀಹುಂ ಅದಿವಸ್ ಎಮಗ ಕಿಯನಿ ಉಸ ಕುರುಮಾಕ ವಾತಿ

0: කොම්මෙ නප්සකීවෙස් මරුග රහ ලිබිගන්නානේ එච්චිකෙව්. අධිතිය බෑමීහුන් කුල අමල්තක තිය බෑමීහුන්න ෆොරිහම එජ්ජජා දෙව්වානකං කශවරී ගයාමැද්දුව හුන්නේ. ෆහෙ නරකයින් එක්කි බා කුරව්වා ස්වරුගය වෙද්දෙවි මීහා දන්නාශ. ෆහෙ එමීහකු නසීබ් ලිබිගෙන් ෆිකං කශවරේ. කෙහිවෙරිකම්ගෙ වගුතී උපලෙද්දේ චෙක්කම්ගා මෙනුයි දුනියේගෙ දිරිවුලුන් නොවේ.
1: أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم رب زدني علما ألوغي بري رسكلاكو مي ألايا علم إترك الدوان ديب

අධිතිමන් රස්කලාගතිය බෑ මීහුන්ගේ කිබයින් කශවරු වෙගෙන්වා අහුදු හිප්පෙවි හිඳු හඳුමකුරාශි. එයි තිය බෑ මීහුන්ගේ ලේ තිය බෑ මීහුන් නොහොරූ මශෙ. අධිතිය බෑ මීහුන්ගේ ගෝති ගෙදොරුන් තිය බෑ මීහුන්ගේ අමිල්ල නෆ්ත නුනෙරු මශෙ. දෙන් තිය බෑ මීහුන් එකමං හෙක්වෙති බේ හාල් එ අහදන් එබ්බස්වේ එ කුරාර් වීමුවේ.

0: الكذب وأكثرهم لا يعقلون
1: صدق الله العظيم
2: صدق الله العظيم
1: ميها حساب ميدوك فلاو نموني إرادة كوروية آفلاو لك أكيك بدل كل مغ أميدوك وكبيرا والسلام عليكم ورحمة الله وبركاته
2: وعليكم السلام ورحمة الله وبركاته
3: මේ ප්‍රෝග්‍රෑම් එක තිබේ ෆ්ලොන්ටි ආඩ්වස්වි සතේක 22 වන ෆිලාවල් මේ ප්‍රෝග්‍රෑම් එක විස් ෆිලාවල් නංගවැද වී අල්කාරි අලි වහීද් අබ්දුල් රහ්මාන් දර්වලනකි හලීමත් සහුදා ආදම් ආයිෂත් රිස්මා අලිෆා හසන් আদি රවුදා මුහම්මද් ප්‍රෝග්‍රෑම් උෆෙද්දී අලුගොඩු අලි රාසි මුස්හෆුන් ෆිලා

0: ගා හුන්වානිකෝ මිතන ගින්නේගේ භාගයක් මීම ඇස් එක ජිගපානු නමාතුපුලන් හොන්නවෑගේ ගුරුවන් කියවා විදාල්වා අඩපුළු හා ඊමන් බෙගින් එබෑ මිහුගේ කවමුගේ මිහුන් ගාත ගොස් දීන ගවා ඔුණු අහගා සූරතුගේ ජයි ජින්නි සුරතුගා බයන් කර බාපාාවේ ඒ වයි සොරප්නා ඉලේක නෆරම් මිනල් ජින් ඉලාආහිරි මෙයාඇත්ත හුගේ බහලල් මතරජිම් මෙහැතන දැනී දහදාානගේ සියලතුන් නබ වියාගේ එගාරුන බාබන් තර්ජමා කළවම කස්තු කළ හිසාබ නිමනියේ දෙෙන් ඔති භාරන භාවේ ඒ බාබ කබරි තුෆැයිබන අම්රි දවසී රතිය දෝ අන් දවස්වන්හගේ තුෆැල්බුණු අම්රුගේ කබරුගේ වාහක නඟගේ බාවේ දවස්වන්හගේ තුෆැල්බුණු අම්රකී ඒනගේ කවමුගේ මිහුන් තෙරේග වර මෑකමයි ඉස්තතිරික හොරි බුද්ධිවෙට ලැබරීකෙේ මික ජිගපානු එපාරක මක්කාය බඩාගතුම ගලේශවන්හක බැක මිහුන් එක ජිගපානු ගරිය ගොස්බන පුුවේ ඒ ජිගපානයවේ කජිගපාන පාර මිරසතිය වඩාගින් ඉරුගා කංහොරි මකු දන්නමම් තෝය මියුරුබා මහමද ගිපානකු අහර්මගේ මෙදුම් ෆාලුවකින් ජිගපානුගේ කන්ත අරගුන් වෙන වනී වර බොඩුවේ දතිවපේ අහර්මගේ ජමායත වකිවකි කුර පෑැපියේ අහර්මගේ කන්තත්තන් හාවියා කුර පෑැපියේ එක ජිගපානුගේ බස්පුල්තකී සෙහර පද එච්චිකේ එයි මිහායයි එමිහාගේ බපයයි වකිවදේ මිහායයි එමිහාගේ අඹි මිහා වකිව හිඟෑ දේමේ එබ්බන සිමාගේ මිහුණයි දරීම් වකිව හිඟෑ දේ කජිගපානුගේ මච්චතයි කජිගපානුගේ කවමුගේ මිහුගේ මච්චවෙස් මී සෙහරුවරිකං බල්දාන තිී අගුන්ෙන් වරවෙස් බිරුවනේ කොම්මෙස් කොම්මෙස් කජිගපානුේ මහමද ගිපානු මච්ච බිරුව තිවාරය නවනව එක ජිගපානයි බද්ධදුවේ බාහක දක්වා නූලු බාහය තුවයිද රිවාකුර පතේ පැයි බෑමිහු මිවාහක දක්කා දක්කාත්මෙන් කජිගපානු එකම බිරුගණගෙන් මක්කාගේ මගමවගා හිඟාවල නීවෙස් කම්පතුගා කපගඩි ජා භාරකු ගිහුණ හාදිකේ ඒ මහමද ගිපානුගේ සෙහරිගා ජීධානය තිීවේ ගන්න බිරුණේ එක ජිගපානු කිවෑන් එබෙස් එච්චෙන් නොයහමත්යන් කජිගපානු හරී කස්තු කොගෙන්න මිපදෑන් ගලනිකුන් එදවාක හරම්පුරුගේ තිරය බදවුණු ඉරු මහමද ගිපානු ගෙපරු කෑදීක නමාතපුරක හුන්නවනික දිමා විජයේ හම ෆෙනමයක් එක ජිගපානකි ඒ කම්බෙස් එහිජයේ ෆයි එක ජිගපානු රගල බදාදුමගේ කස්තුවා කෑර විතනා කුලියකන් එක ජිගපානු එවිදාලවා එච්චික අලු ඉවුණු ඉරු ඒච්චකී නොහනු රීති පුරිහම හික්මත් තිරිකමයි බදාගයි තිරිකන් හුරි එච්චිකම්ගා නූනී නොයේ තිම් කජිගපානු හිතන් එරියේ මරකීවෙස් රීති උතුරායි හෙව නොබෑ වකිනවාපද ගබියායකීම නොනැව එහෙම් බීරු එක ජිගපානු එවිදාලවා එච්චි අහා ඔළුම් පිළිවා එතකෙච් මගේ බුද්ධීගේ සරාදු නොකිරා හම බයකු මනිමස්තකන් හෙල්ලිගෙන්න්න නවානේ දෙන් ඉතුරු කජිගපානු ගඩුවර බඩා ගතුමන් ඒ ගඩුවර ගොස් බද්දෙකුගෙන් දන්නව ඇැීමේ කජිගපානුගේ කවමුගේ මිස්තකුන් කජිගපානා මතුකා කියා ලනී මිවැනි එවැනි හෙන්නේ මිකවට ගාසිම කජිපානු උුණී කජිගපානුගේ බස් පුලෙන් ඉවිධාන තිී කම්පතුවා කපජා බන්ඳුවස්කො ගෙන්න්නව එකමක් වෛරස් කරයාගේ ඉරාද කරබී කජිගපාන්තිය විදාල්වා තකිච් චෙතිම කජිගපානන් ඉබව මතව ඒන්කවුන් හිසාපකන් හ ඇැීම දෙම්මියයි රඟලක් ඔරුම් පිළිුවන් එතිගෙන්න්නව රජිපානු කන්තතිම කජිපාන රඟලක් අංගවා බද්වාසව දෙපැ ඉතුර කජිගපාන්තිම කජිගපාන දීනු කන්ත හුරාලුබා ගුරවානුගේ සූරෙ සූරෙ කියවා විදාාව හෙද මන්තිවන් කජිපානු ඉස්ලාම ජයීම දෙන්තිව කජිපාන් දෙ නිවීමේ මැකජග නබියාය අල්ගන කී අල්ගුණුගේ කවමුගේ මීහුගේ තෙරේගා මීහුන් කියම් සිරවා මීහකීම අල්ගුණු එකවමුගේ තෙරිය මිදනී ඉස්ලාම් දීන ගොවා උල්ම කස්තුකොක්ගන්න එහෙම් බීරු එකමුගේ වච්ච වාගවරිකමේ දිබේනේ කොම්මෙස් අදාමතය දෙවම මැකජාග කිවේ දවාපලෙකුර පාරය මෙහින් දෙන්නේීම හදවා බොඩුකුර විකලාකෝයම කජිපාන කොම්මස් මජසාත දිබාන් දේවේ විදාාලුවේ දවාපුළු කුර පැපිය දෙම්වැත්තුන් කජිපාන මක්කායි නොකමේ දසුරු කුරම ගොස් සනීයතවකේ හිසාබ කලු අඳි රේගා ගොස් එතාගතිවේ මියුණ පෙන්න හිසාබ දියතන තිවන් කජිපානුගේ දෙලෝ දෙමතුම් මාගද නූර නොකමේ එසංගන ගජිකොපියේ තිවන් කජිපාන ගවා දැපීමේ මූුණු නොන් තනක දබ්බා මට කියවන් කුරපාන් දේවේ එහෙන් ඕනි දෙකේමියුන් හිකුරාණි මිහිරි දෙලෝ දෙමතුගා ගොස දිල්ලිගම්බ අජාපික්කම්ගේ දෙම්පැ එනූර තිවන් කජිපානුගේ හම්මුසීග මුග්ගනන් අතුවිජයේ තිවන් කජිපාන හිතන් එරියේ මිවී මා රඟරසේ දෙන් තිවන් එයෙන් අජිකුරානේ දිමායක අජි අරුවා උලේකම් ගාවීම මිය පවගා තිවන් කජිගපාන සුන් නෝර විකයන් පෙරෙවුණේ විවාහකයන් ඉශාරය කුරබා සුභකී ඉමාම එක ජිගපානුගේ තායියතය කිවුණු කස්රීදාගා කිව්වාපාවේ වෆී ජබ්හති දවසී යසුම්ම බිසවතහි ජාල්ත දයා අම් මිස්ල ශම්සි මුදී ඇති තුෆයි ජිගපාන රිවාකුර පතේ තිවන් කජිගපානු ගොස් රටන් එරුවන් තිවන්ගේ බප්පා ඉස්තිර්බාලයන් අන්නා පරෑපිය තිවන් බලැසීමේ නිකම් පේවේ හුන්නාටේ අහරින් නකා බප්පායක මිහාරකු නොේ අහරින්ගේ දීරකී බප්පාගේ දීනෙන් නොනේ අහරින් මියයි මහමද ගිපානන් ඊමාම ඉස්ලාම් ගන්න බප්පා බොනු වෑපියේ අහරින්ගේ දීනකී දැටිපුරුගේ දීනවේ දෙම්පැයිගේ එතිරේගේ එම්මෙන් ඉස්ලාම් ජව්වේ දෙම්පැයි රටුගේ මීහුණන් ඉස්ලාම් දීන ගොයාගෙන් බයකු ඉස්ලාම්වේ බයකු ඉස්ලාම් නොේ ෆස් ීවා තිබෙන් පරෑපුවේ දෙෙන් අනික්කා අනිපාලකු ඉතු රසූද යිපානයි බද්දලුවම මක්කාය ගොස් දෙන්නීමේ දවස වන්හ මීහුණ තිදමක් දක්කවත්තෝක ිපාන දාපලයි කොද්දබාරවේ මිහුග වච්චන් එම ගදවක මනී සිනයක කන්තක මෙහන් දෙනීම ඉතුරක ඉවාන් එම හුන තෙදමක දෙකම දාහපුල කරබිය දෙන් රටකොස් දීන ගෝ මතිීග දෙමහර ජයීම මික මතිීග අපරපා ඉතුරක ඉවානු හයබර ඉපාගින් ඉතාග හුන්න අනිකොත් දවස්වන්හගේ අඩ්ඩිය ගේගේ ඉස්ලාම් නෑගින් එක ඉවානු ඇති හඟ ජයීම මිසාබ සෑනී දහලාන්ගේ සියලතුන් නබවීයාගේ බාරවන බාපු නිමනියව اللهم صل على محمد عبدك ورسولك النبي الأمي وعلى آل محمد وأزواجه وذريته كما صليت على إبراهيم وعلى آل إبراهيم إنك حميد مجيد
1: حسين صلاح الدين رحمه الله لأبا فوا كيرت رسول السيرة بدار

0: الكذب وأكثرهم لا يعقلون
1: صدق الله العظيم
2: صدق الله العظيم
1: ميها حساب ميدك في لاول نموني إرادة كلابية آفي لاولا كأكيك بدل كل مقوم ميدك وكبيرا والسلام عليكم ورحمة الله وبركاته
2: وعليكم السلام ورحمة الله وبركاته
3: මේ ප්‍රෝග්‍රෑම් එක තිබේ ෆ්ලොන්ටි ආඩ්වස්වි සතේක 22 වන ෆිලාවල් මේ ප්‍රෝග්‍රෑම් එකස් ෆිලාවල් නංගවැද වී අල්කාරි අලි වහීද් අබ්දුල් රහ්මාන් දර්වලනකි හලීමත් සහුදා ආදම් ආයිෂත් රිස්මා අලිෆා හසන් අදී රවුදා මුහම්මද් ප්‍රෝග්‍රෑම් උෆෙද්දී අලුගොඬු අලි රාසි

අදි කලේගෙෆානු එවරෙන්න්නං ඉංසාාරු කුරෙව්වියස් නොවත එවරෙන්න්න කලේගෙෆානු ඉංසාාරු නුකුරෙව්වියස් එවරෙන්න්නං හමහම වෙගෙන්වේ එවරෙන් ඊමානෙන් නුවානෙතේ.

අංගවානෙතෙ තිබා සුවරුගේයක් වන්නාශේ ඒනා බුනානෙතෙ තිමන්ගේ වෙඩිරස් කලාන්ගේ තිමන්නාය ෆාෆ ෆුස්සවා මෑකුරව්වාෆාවා මීහුන්ගේ තෙරෙයින් එකලාන්ගේ තිමන් ලෙව්විගොය තිමන්ගේ කවුමුගේ මීහුන් දන්නානෙ නම කිහා රඟලු හෙයියේ.

ඌන් එයි එතාගේ මේවා ඉන්නයි එවරෙන්ගේ ඇත්තකුන් මසෙක්කෙ කොග්ගෙන් හෝදි තකෙතින් එවරෙන් කෑ උළුමට්ටකේ ෆහෙ එවරෙන් ශුකුරු නුකුරණී හෙයේ.

ඌන් එවරෙන්නං හෙක්කෙව්වේ එයි හම කෂවරුන් බරාවෙගෙන්වා නවුගා තිමන් රස්කලාන්ගේ එවරෙන්ගේ දරිෆස්කොළු උෆුල්ලවා දෙව්විකමෙ وَخَلَقْنَا لَهُمْ مِنْ مِثْلِهِ مَا يَرْكَبُونَ අදි එෆද තකෙතින් එවරෙන් අරෑගෙන් දුවානේ තකෙති එවරෙන් නටකා තිමන් රස්කලාන්ගේ හද්දවා දෙවීමේ وَإِن نَشَأْ نُغْرِقْهُمْ فَلَا صَرِيخَ لَهُمْ وَلَا هُمْ يُنْقَذُونَ අදි තිමන්රස් කලාන්ගේ ඉරාද කුරව්වා නම එවුරෙන් ගරකු කුරව්වාෆා හුෂීම ෆහේ එහිඳු එවුරෙන්නං එහිවානෙ ෆරාතෙන් නොවේ අදි සලාමෙ කුරව්වානේ බයකු කමුගා එවුරෙන් නුමෙවේමෙ ඉල්ලා රහ්මතම් මින්නා වමතාන් ඉලා හීන් තිමන් රස්කලාන්ගේ හදුරතුන් ඈ රහ්මතෙක්ගේ ගොතුගයියායි කඩාළුවාෆාවා මුද්දතකා ජෙහෙන්දෙන් දෙව්වා දුනියේගේ වගුතී උෆලෙක්ගේ ගොතුගා මෙනුවීයේ

0: අදි එවරෙන් බුණාකමුගා විය. තිමම්මෙන් මරුවෙ වෙයියශායි කශිතකක වෙජ්ජෙහිඳු අලුන් දිරුමක ෆොනුවානේ බයකුකමුගා හම කශවරුන් තිමම්මෙන් වේ හෙයියේ. අව ආබාඋනල් අව්වලූන් අදි තිමම්මෙන්ගේ ඉස්වෙදිය කාබෆයින් වෙස් හෙයියේ. قل إن الأولين والآخرين لمجموعون إلى ميقات يوم معلوم
1: කලේගේ ෆානු විදාළු වාශෙ හම කෂවරුන් ඉස්වෙදිය මීහුන්නායි ෆහුන් අන්නානේ මීහුන්නී එංගිගෙන්වා දුවහෙක්ගේ කඩාළුවා ෆාවා වගුතක එක්කුරව්වානේ බයකුකං කශවරෙ.
0: සුම්ම ඉන්නකුම් අයුහද්දල්ලූනල් මුකද්දිබූන් ලආකිලූනමින් ශජරිම්මින් සක්කූම්
1: ඒ මගුෆ්‍රෙදිගෙන්වා අදි දොගුකුරා මීහුන්නේ දෙං හම කශවරුන් තියබෑ මීහුන් සක්කූමු ගහුන් කානේකං කශවරෙ.
0: ෆමාලි ඌන මින්හල් බුතූන්
1: ෆහෙ එයින් බඩුත ෆොරාලානේ මේ.
0: ෆශාරිබූන අලයිහි මිනල් හමීම්
1: ෆහෙ ඒගෙ මච්ච කෙකි කෙකි හුන්න හූුණු ෆෙන් බෝනේ මේ.
0: فشاربون شرب الهيم
1: فه فيمبوا جنفاوا جملتا فيمبو فدان
0: هذا نزلهم يوم الدين
1: قيام الدوهم اورنگ مهمان داري اكي مي
0: نحن خلقناكم فلولا تصدقون
1: තියබෑ මීහුන් හෙද්දෙවී තිමන් රස්කලාන්ගේ ෆහෙ තියබෑ මීහුන් තෙදුනු කුරණී කී වෙහෙයේ.
0: අෆරයිතුම් මා තුම්නූන්
1: තියබෑ මීහුන් බේරු කුරා මඤ්ඤා මෙදු තියබෑ මීහුන් ෆහෙ විස්නා බෙලි මුහෙයේ.
0: أأنتم تخلقونه أم نحن الخالقون
1: اتكتي هدني تيبا ميهن هي نواتا هدوا فراتكي تمن رسكلانج هي
0: نحن

0: ගඩින් හැක්ගඩි පනමට මේ විශානමාත වගතු
1: අල්ලාහු අක්බරු අල්ලාහු අක්බරු

0: අධිතිය බෑමීහුන්ගේ වෙරි රස්කලාංග හදුරතුන් ෆාෆ ෆුස්සෙවුන් ලිබිගතුමටා උඩුතකා බිම්ෆද තනවස්කං හොරි සුවරුගය තිය බෑමීහුන් අවස් විගන්නාශෙ එ සුවරුගෙ තයියාරු කරවවාෆා වනී තකුවා වෙරින්නශෙ
1: සාලිහන්ගේ පකීචා.

කොම්මෙ නෆ්සකීවෙස් මරුග රහ ලිබිගන්නානේ එච්චිකෙව්. අධිතිය බෑමීහුන් කුල අමල්තක තිය බෑමීහුන්න ෆුරිහම එජ්ජජා දෙව්වානකං කශවරී ගයාමැද්දුව හුන්නේ. ෆහෙ නරකයින් එක්කි බා කුරව්වා ස්වරුගය වෙද්දෙවි මීහා දන්නාශ. ෆහෙ එමීහකු නසී බ්ලිබිගෙන් ෆිකං කශවරේ කෙහිවිරිකම්ගෙ වගුතී උපලෙද්දේ චෙක්කම්ගා මෙනුයි දුනියේගෙ දිරිවුලුන් නුවේ.

අඩුසවි මලායිකතුන් මි පෝග්‍රම් ප්‍රෝග්‍රම් ගාමි ගෙනස්තනී මතිවරවගෙන් වා මලායිකතුන් අදී මලකූතී ආලම් මි ෆොතු ගාහිමිනේ මාලුමත් මි ෆොයි දිවෙහිබා තර්ජමා කොරපි ඩොක්ටර් ඉක්‍රාම් අබ්දුසත්තාර් මි ඩොක්ටර් උමර් සුලේමාන් අලාෂ්කර් ආරපි බහුන් ලිවාෆාවා ආලමුල් මලායිකතුල් අබ්‍රාර් මි ෆොතුගේ දිවෙහි තර්ජමා ফতগাহিমিনে আয়তকা হাদিস দ বিদার বেদেবি আলকারি ফিরাক মোহাম্মদ ফুল।

0: රන්තෝ මියදග ප්‍රග්‍රම් ස් නිම්බාල ෆකිල්ලානී මාධමෑ වෙස් තවතෝරෝමු ප්‍රග්‍රම් හමුතිරිනා හම මේගෙන ස්තින අර්ගුණනාශක් නැසීම් ස්ලාම් ලෙකු
1: රන්දෝ. ಅಡವಸ್ಸಂತಿಯಾಗಿಂದವಣಿ ಬೇಫ್ಲುಂಗೆ ದೀನಿ ಮುರ್ಷೀದ್
2: ದೀನುಗೆ ಅಡು ದೀನುಗೆ.